ඊලා තේමට සයික් සැකුට් සොයානත් තේලා අපි වෙලෑලවීම දෙකන්ගත් අක්්‍යෑනින් තෙමට සවීයානත් ඉවිලාට මොනට සයික් සැකුට්.

0: ඉලා මානලිතාම්න පිවලෑලරයට එකං අර්්‍යයනින් බිලි උක්කුටක් පිවලෑලගති ලිගුටු සානයක් තිවූ
1: ඒ ඔකේ නිගලි නක්තිතිබෝ පගේ ලෝක ගලුගෝ එකයන අත්්‍යයමයක්ත ලෝක්මත් අම්ම හෙලච්චාරුන්ගතයි නක්ෂනේ හමක්කෝයි ලොකංගත හොක්තුතින් මෙ හෝත් හතු ලෝක් පසුති කෑන් සුලෝක් පසුතිත් සමක්කෝලු අඥාවක් මී තොකොසිබුදමානයක් වේනි වන පේක් මෙහයි හය කෙමලෝක් පක්ෂුතිසිය අයකත්තා ලෝක් මත ඉක්කයන ලොහක් නිගනුත් අම්ම හිලච්චෝගි ලොහක් නිගනුත් පැක්හේන ලොකි පාසුලෙ හිලච්චාගෝහලවාගත් නාම්මගුම් නෑ පක්ෂුනි එමන්න හිලගයක් පො ඉක්කයන ලොහමොත් තය අයි ලෝකක්ෂුනි අම්ම උබ්ලුමි මූ ලක්ෂුනි අබනි ජූන් මේ ජූන් ඔපනකා හෙලටවලෝකයක් නක්ෂුනි අබනි මේමි හෙලලුනා මජුයි නාම්මකිහොක් මත්තුනි නමක්කොලු අක්වයමයුතයෝකසිවුත් ඉහක් වින්නි පිල්ලක යුනිප් කොලයොක්තුත් සමත්්‍යෝගලු අක්සතිත් ලි නක්කයෝගින් නක්තුතු මත නබනි මේමි හමන්නේත් දක්කගන්නේ එක්කනක් එක්කනඉන්න තුවක්ෂනතය අය ගවයකත්තාමත් අමලු තමක්කෝ මකයිතුත් මකයිචානකලො අයු ලෝ පසුති හිල පිජුතිකිිතිබෝ දක්ෂීන ලොකින් මාසනතය අයි ලෝමත් මේගු තිිත්තිබෝ තුක්තු ජූමි වක්ක ලොක්ෂති තමක්කෝ මකයි තොකොති තකවුට බොන අක්වයන ඉලා හිලත් සැවලවාගත් මකයිච්චේ ලෝකක් සොතිපි පිත්ත ලෝක්තු තමක්කෝලු අවුලහක් වගිත්ත යුජවර කමනක් මේ අවුලහක් වගි යව තක්සුතෙත් අතමක්ව අකවේනක් නෙ අතුවක්සුවෙත් තිහන ඉක්කයනයි නක්තු සනික් ලිනයි නක්තු තුලෝක්මත් මාන් නමුතිකිත් සුගොහුලෙ නික්ලෙනක් නෙ ලුක්තොක් තමක්කෝලු තික්මියුත් මන්න ලියුලක නොක්සුතෙත් අදමන්නලු හිලගයක් පුමාන්නමුත් තක්ෂේනක් තුතු ලෝගාලක්ෂුනේ නිපදුලාක් පසුලි තක්ෂුනේ තය අයගවයක්මත් දබනි ජූන් ජුංගුල ගලක්ෂුනතය අයිතොක් තමක්කොලු එහක්වෙන්නි පිලක යොකොතිත් නාවලෙක් කොලයක්තුත් නාත් නිගලිනයි නක්තුත්වාම හිලකක් තගප්ට පිල්ලක යුනලුනන් නිත්තොක් අමලු තමක්කව අවුලක් පක්තුතාමග නමුත් නත්සකවතු මකයිතුත් හිලච්චාකුත් නාගාගත් පේල්ලගයක් තතුත් මාන් නමුත් උබ්ලාකු තක්ෂ තක්තුත නිපලුලාක් පසුනෙ ත අයිතු හිලගේ යක්පුත් අම තමක්කව නොතකක්පුොත් ඉලින්නයග නිපලයාගවය මාලක් මත තමානයක් වයනෙ තමක්නන් එලිත්ඥාවගේ යප්ති එලමෙත්්‍රමේ අම්ම හයිස්කෝ අම්ම මෙදොක්ස්කෝ අකුත්ලක් පාමේ එලිත්ඥාගනිත් පොලයා ගවය මාලක් මයොත් සිංගුල්ලක් පානි තමක්කුණග ඉලින්නා තකොවේගේ යේනෙත් පිතිිතව ලොකව යක්තුොත් අම තමක්කවා එලිත්ඥාවක්ම ඇතිකිහිමයු ඉලිත්ඥාතිත්සය කොතිවුත් හාලදේර් නෑලක් මත නලුනක් නිෙක්මත් පිලකක්ල නක්තැජ පයිලින්යාවත් හිලානෙක් නාමෝයමයක් සුතිදලෝ අර ඉච්චාන ගලවක්සුන් එලින්යාගයක් තොකයින්න පක්සුන තැයිමයි ගවයක්මත් මතමක්කවා අප කොතික්කුටක් පෝ අකමනක් මොලයක් තත්තුත් පේලයුතුලක් මත අදක් පෝග අප කොතිතකලක්මත් අක්වේන කමනක් මොත් නුනැ හිවතික්කුල්ලු තමක්කුතිගුණ ලොහන්දත් කාන්දකුතක් පෝගක්තක් මත කවයන් නගවුණේලක්ම යොක් තක්පානතක්පානය හෙව කත්තාක් තැලක්තුනේ කවයනක් හිතුව යුක්මත් මක්කොල්ලු එකත්ලයාතුත් රාදිිත්තුත් නැත්ලොහතු තමත් ජෝගයක් නෑමක් මත හිලෝ හැකින් නගලුම්න තමන් නැහිලත් හවනය මලිදලුගු කවේනක් කිත්සයමයක් නයක්ම යෝතක් පාන කමනක්ම කෑබෙන්ස් හුනා ජුලක් පත ඉදලුන්වා හුනා ජුලක් පත කමනක්ම Idlungoy at akpa ni last count was 78. Amiho na kaulak mata 100 nga tali lang nagayat. Nung naligayat na ang uyami alak to kamanakpot, idlungoy li takpa ni. Kuwenak niya maliglugo, takpa ang aktut, nipkuleok paliyo, tamagkwa, tamagkwaanan ni pilolaw katit nagit. Tiktorelo, pilolaw katit nagit. Panaktitsel lagyan na nipkuleok tut, ayong itut yung matapene meak niya midyut. Matamagkwa natsakhiulog tut, amadyog yang niya midyutit. Makwa nunaptik na kawenak ni upang ngami at wagaw lukta niya mayroon. Matakwa at higing ito pilariwak to nunalik po pidyo tigit yung pilarit sa tutwi itayok tigit sa tutwi maan namot tigit yung kawenak kitsemi at itayok tigit larangata. Ugto tigit niya lago dahil na uwan ilin niya wiktik ni nak menak mahaputin nak program kalau kama bila ano atau waktu cingol kalau kama tamak ko tamboni nuna liptik ni kita yok tujuh tujuh piyung nak ni lid bukak tujuh lo inulah kaya lo ihumalah kaya kulo amata ko family services kalu kita yok tujuh tujuh ayun niya tulah kaya lo tamak ko ilin niya titilo tamag ko pila ka katitigwe aktok aksuta na pila ka ilaw ako kawin na ilaw pila ka tsele ko ilaw mata itayok tigit sutit naman tamat sumenya itayok tigit na amit pila ka katigit na amit na pumunga program kalaw kama ilakaklagunang mani umaptik ni haputigyang na amit amo tamag ko umaptik ni upigi gupta tamak ko to ino katibut upigi na yakap tigo kaya ay takmat program kalaw kama nakitsa sutiglo itayok tigi tsa nipila kailaw mata kawin na kailaw kaya ay to kawin na kailaw mata itayok tigi lakang ata ilin niya awag ni ako nutakaw upigyo tigi tigit. Huna miglo kaya nga ama tamak ko kuktut kuktut yulak mata tamahan akwe ni kukat na nguhuak haluak suti kulihara nga tihene kukamin nila ka nga kuluo wibet ato ilita yung mata tamak ko ni biok na kutaw tayo magkukto kayap tignot unga walat cheme lak mata tamak ko magkukto kayap o makaitut handa ko ka nga ayong itong mahatuit. Handa ko ka ata, unga wala tseme lak mata, unga wat tseme nidlo, utakayak pagsutitia ay tak mata. Kaya taman na nibiyok na nga, tamag ko kukakaluit, mahan na mo kuluawit tseme lak mata, itik tihimam masutik. Tamag ko nibiyok na ako taw tayo, matatampo ni akweni, nung nagiyap tinim. Ang mataman na tuwak po, takayok po, tuwak po, awag palayok lahat, kilawad layo malang mat, panak palayo malang nakayakalo aksuli. Namag ko lo, ikadlaan ikot, uwak sa niko kaloy, kilalayok nikot, ikutang na, tamag ko ataw, panakote, panak nilayok yulak mata, ikadlaan ko ang nikot. Kaya ito, naakbehangan ni, kinipayok to huli, tuwak po, awag palayok lahat. Tamag ko lo ayo kay tamad ya ek patak pala lang sa dila kano helikiwan dila lang sa dila ay mata tamag ko lo akbe na ato akaw hamle ko pila kay yung pila kay chame at mata apote yaya katalo sa dila apag yo chame lo akbe at tamag ko ako tulukta wa apote ito leo galuy kaya na hamle ko pila ka jengi pila ka kuyahan na tulaw kin api himat sa melo maakbiyat ang mamahan na mutitit sigo hula lukta akin padliya yulak sotik akbiya may luhalum makaywan liya yutik tiya ay tugot ang matamag ko idlong mo lima ni akbiya hanit na hangin itut
2: nona risekanu palleningnik tusang nasaga raktil ta arvenit man na pivekarun naksi yoin yung megavit koyan na mitak pagitag bavotero magvilloni
1: hey ako nuno tap tapani kivat la melo kacak meyo nilo pasan melo kacak talug meyo uwang at upila kayo ilin na wag mo inuhila kayo dahit ko akaw yung masyadak ka at abawote ako pagka takakitsang na po ako ilin na wag mo pila kayo inuhila kayo ang mulot ako may nakawit may nakaliwag kawot kili kilapak takakitsang makapote pila kayo kaya may nakawit ang matay na pakatigit tayo yan pila nakatigit tayo yan ilo takay kichang na po he ako akaw yung mayak ka uwam na kaw yung mayak ilin na awag na inuhila ka jit at ang pawute ak pagka
0: Tam na tisawi kisakta wutpivalele kayo yutik nga ang benin biliw kutak win na make